සී ආකස්වානී ඉතනගර සෝපෝල්ග ලෝරුගොල ලෝම් තරුග මද අරුසෝග සිරග ගලෝ මින්කෙනගුම මෙලෙන්ජිර මෙන්කෙනගු මෙන්ජිනගෝ මරවම් ජිරදෝ. කෙන් ලෝග හිමේ දෝලූ ලෝක් අසම්ගල අරුණාචල්ග කොදේ දෝරසිකො අබාලගාලෝ රිබූමෙන්බූ සිරෝකෝකූබ ඉජිග අසම් අරුණාචල් බෝර්ධර් ගදිලො එන්දිර එන්නම් සොක් අබාගද්දම් මරෝ චීප් මිනිස්තර් පේමා කන්දූබ අප්සූ ඔක්ක ගලෝ ස්ටුඩෙන්ට් යුනියන් ගලා දොලොක් බංගෝ වෙල්පෙර් සොසයිතීග රිප්‍රෙසෙන්ටේටිව්ස් ගද්දම් දූබම් දූල පර්ජුමින් සිතූ. ඔක්ක යදගොරිලාරද අයන්බ අගොමයිබ ජබ්ජුප් කාජුප් මින්සිදෝල මෝකොම් මෝකොයිස්සම් රැකෙන්දුවෙන් දෝබ රිග නම් සිගිම් දිංචි ජිලාජුක අම්ල දූදුම්ලො සියම්බ මෙන්තු. සෝක්ලගාබ නරු ස්ටේක් හොල්ඩර්ස් ගද්ද මෙංගබ් ලික්තොබ ඇම්ල සියම්බ මෙන්කෙන් ජිතාතු. ඔක ස්තේත් අනිග පෙන්කෝලෝ අයාකාල මින්සි නම්සිම් දෝමොදූල සන්තීදෝබ රිග ලජුක ඇම්ල හෝම් එන් බෝඩර් එපියර්ස් මිනිස්තර් මාමානාතුම්බ මෙන්තු. National Cooperative Development